ඉලගෙ ලවට ටවට සක් සෝගයාන ශනි ලාවච්චාව කෙන්න්න න ුම්මි පිවල පියනෙක් පටන් සිලල රගයාන අබලගනට මානකි වල්ලමෙන් අම්මාකචන් මෙවැනිට සන්නාට අම්මාලු තලු ටුංග සුලාමිගිත්සි තුසයක්සමින්.